හී ඉදෙක් වහිලිය ආකාශවාණී හම් ජම්බෝ වස්ගල වෙටුව අෆ්‍රික මශවයිකි නමහලි පැංගීන පොපෝටේ අම්බාකෝ ඉද හි නසිකිකා ටුන්ටඟසේනී කෙනෙක් ලෝහර්ස් ඇල්ෆෝ කුමිනා ටානොන්නා මෙයා එන්නේ යනිමිට පැඩිකුමිනා සීට හිවිසස නිසා ටීසා නරෝබෝ සජුවනිකු අසාස අෆ්‍රික මශවයිකි කිවනිසා කොමිනා අම්බිලි කසා රෝබෝ හපා ඉන්දියා මපංගු වේටු කවා ජුවනිහලෝ ටුනවලටෙනි ටාරිෆා යහබාරි මරා බඩයි ටරිෆා ය හබාරි ටුටවලටේනි මුසිකිවා කියනේසි හලාෆු කිපින්ඩි මාලුම් කිනචෝ ඉටවා කම ස්පෝට් ලයිට් කටිකා ලූගාය කියංග්‍රීසා කෙලියෝ ටංගාස්වා සානන ඉදයි හබාරි ය අකාශවාණී බඩයි හපෝ ටුටවලටේනි මසුම්සු බඩයි හබාරි නාටිමයි මුසිකි කුටෝකා බාරලා ෆ්‍රීකා හීනි ඉදෙක් ස්වහිලි ආකාශවාණී වා පෙන්වවස්කලිසාසි බාදයි මුඩම් ෆූපි ටුටවලටේනි ටාරිෆා යහබාරී.